පදක අන්තතක් කුරුමිතුමගේ ෆුරසත ඉතුරුවක්කම දිරාසා දක්වන දක්වා. දොම්පත් කේස් මල් කුරුමකි මාබණ දොස්සර දිමාවා එකිකාල මස්සාතක් කුරුමිතුමගේ හිරාස් ඉතුරු කුරා කමක්කම තෆා දිරාසා දක්වන ෆෙන්නන් ඉබහුරේ.

ඕනියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහට් දිවෙහි FM ටියුන් කොදම්මා.

හමුණියවස් විලුවාදම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්මා.

0: ರಾಜೇಂದ್ರನ.
1: ගණ මිහර් මෙවැනි අගට 35 මිනිටින් ගාව නොදෙක මෙගහර්ට්ස් දෙව FM මිගඩීග කුරිමිදනි රාජ හේඳුනා මිෂෝ මිෂෝ නුවගඩි 30 හැම කුරියතර් ෂෝක බෑවර් වම් බේන් වෆරතකු මෙසේජ් කුරමුන් ගෙන්දානි PSM AA මෙදෙරිකෝ DFM 91 මි පේජ දෙන් අමියත්ගෙ මිෂෝ ග මිෂෝ යන් ખાસ බෑතෝගෙ තෙරෙන් මි හිමනාලනි ෆොයින් හරුගඬු මි බෑ ෆොයින් හරුගඬු

0: රීති අබදුව සරීති දුවහකු සිතංගරතා ලවයා මියුසික් අත්ති උන්න ලෝබි හදියාක බදල් කොල්ල විදාණේ බිෆෝර් මියුති ඒ ෆුරුස තිබේ ෆුලුන් එම්ම ලෝබිවා එම්ම ගයාවා ගඩි අහරු තකේ වන්දෙන් ලෝයි බායකු අඩෝහි ටී ටයිම් රික්වෙස්ට් මිෆහරු කුඩ බදලකායකු එම්මේ කමුදා ලවතන් අඩුවහමුන් කොම්මේ 30 මිනටකුන් අලගුණ මෙන්කුරා සුවාතක ජවාබ් ෆොනුවා කොම්මේ සුවාලකී එමහක කඩාලා හාස හදියායා ගායකුද්දේ ෆාලමේ තිබාගේ ඉල්මා තිබා එම්මේ ගයාවා ලවතත් මිෆහරු මි හදියායා හැමය තිබා ගෙන්කුස්තේ ෆාලමන් හදමා
1: Tea time request.
2: Have you ever sagged a bavaria?

0: DVFM නුවදි හේකම් මෙබහස්
1: දාන්තකා ගුලිපවි හික්යාම රීත ලවතසකේ
2: රේ ආතෙස් කුරියෙ
1: නුදි හේකම් ගත් DVFM ගේ මෙ හයින්දි පයි ලවත කොමස් පෙනිකෙ
2: ලිබොන් ෆිල්ම් නුනේ කේ
0: හම DVFM මොනිෆු ෆිල්ම් වැදෙනුමුග අබදුවස්

0: Lunch break.
1: Lunch break.
2: Lunch break.
1: Lunch break.
0: Lunch break.
3: නොදිය එක මෙගහර්ස් දිවෙහි එෆ්. අබදුවස් එම්මගාතේ.

0: ඇද අසුරාවය ඇද මාමග කරෙන් වෙස් රවි ගබූලන්න කරනකම් දොරවී හි කරන්ද නමයම රවී ගුණේ වෙස් මීන ඇදී මාවගරන ආනේ ලූදිිෆා බාදාාෆත් කමුදිය හමහිතයට රවි හද මොල
1: එම ගින රවිගේ ෆිල්ම කර නමය බෙලිෆෙන් අන කොම් ිල්ම්
0: ලූදිිෆා
1: මෙයාල් මිසාක ෆස් ෆිල්ම් ස් ිල්ම් හවාලම් වේ රවීගේ ෆිල් ෝග ්‍රෆින් නමිය හම ස්ටේන් ව් රවගේ ෆෝමන් සම එම පහ කොල්ලවේ ෆස් ෆිල්ම් හම ච මහාර ඒර හොරි හයිරෙක් හරි හයිට
0: ෆයි මෝවිස් ග රවී ඕක
1: කුරිය
0: විෂ්කා ලූදිිෆා හියනෙ ෆුරේත අලිෆා
1: බරාබර
0: මති හදාන්න තැන
1: කුරිය ශමා
0: ගුරීගතිරීගලවැනිද
1: කොමසරගේ හිතරිකමක එකක දෙමේ ජවාවතගේ ඇයි වෙසිහ කොබදැහම ජමිසාලක ඉන් ජනරල් මේ රවීයකි රවී ගවාහම දෙක්කන මේ සෙක්මට හසස් වෙෆමයෝති රවියවීම මිසාක මේ ෆිල්මකුන් රවී රවිය ඩෙෆිනිෂන් එදේ නමකොන් ෆිල්මක් ගෙනන් දේන
0: රවියදේන හියනෙ
1: හියනි
0: රවියකි හම වර බෑවර මේ හන වර පොටෙක්ට ෂේඩෝ අස්ුබුණන්න මේ ඉන්ඩස්ට්‍රේ ගෝල වර බැර කුදන්න ඉන්න ගුඩ්වේ
1: ඒ
0: හියන්ය කුදන්න තිබිෆයි
1: නමිය පහග කොල්ලවේම රවීගේ කමුදා කොල්ලිටියක්කෙකු පහමචය
0: කෙත්තරිකං වර කෙත්තරි වන්න
1: එහෙම කෙතෙ රවියහිග ලවෙන් හස කොළම ර
0: රවීය
1: ලවෙන් හස කොල්
0: රවීයල්ලා මෝසම්පයල්කා.

අදි තිමන්රස්කලාංග ආයත්ත දෝකෝ අදි එයා මෙදු කිබුරුවරය ගැම්මීහුන් එයි නරකෑගේ අහුළුවරින්නේ එවුරෙන්නේ එතාංගා අබද දෙමිතිබේනේ මීහුන්නේ.

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: නොදිහ එක මෙගහට්ස් දිවහිම්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: රීඩ් අබදුවස් රීඩ්

0: ගෞනියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි FM ටියුන් කොඳම.
1: ලෝබි ලෝබි